0: نوديها 2 ميجا هرتز تبقى اف ام.
1: දිවෙහි FM එහොන් දෙරිනා බද්දල් කුරණි
2: වරන් ખાસ හුෂේලුන් තෙරිය ගෙස්ට් RJ
3: ගෙස්ට් RJ ගතුගා බද්දල් කුරා ફરાતાයකු තෆාතු මෞදුතක වාහක දක්කානුමගේ ફુરසත්
2: ගෙස්ට් RJ නුවදිහ 1 මෙගාහර්ට්ස් දිවෙහි FM
4: ගෙස්ට් RJ බුරස් වෙද්දුගේ රේගණු අග්ගඩි ෆනරාග ස්ටුඩියෝ එම් වගුතු
0: نوديها 2 ميجا هرتز تي في اف ام.

අදි ලූතුගෙ ෆාන් එකලේග ෆානු කෝම්ගේ මීහුන්න විදාළු හිඳු හඳුම කුරාශය. තිය බෑ මීහුන්ගේ කුරින් ආලම්තවගේ තෙරින් එකකු වෙස් කොෆ්ෆානුවා ෆාහෂ් අමල් තිය බෑ මීහුන් කුරනීහෙයේ.

නොදේකම ගත් ේ ොහමකඩ කරුම කුරියම් මිකෙන්ද ශවිය නිහමි සස්ලාගේ මිරේගේ ෂෝගේ විස් කෑකන් කරන මකාහමේ මේ ආදවුණනි ෂෝනි මාලාලා වකිල්ම්ගේ කුරින් හදිස් එපාර අර්ගුමින් දිවිහිෆිම්ගේ ෆේස්බුක් පේජන් අප්ලෝඩ් කොල්ලාවා සවාලා ස්වල්ගේ ජවාප පලාලාන මෙතුගේ සවාලක අර්ගුමෙන් මි ෆොටෝගමි වනි මේ දිවෙහි බහ දිවෙහි බේස්වරිකමග බේනුම් කොන් ඩේ එච්චකි නමක කොබෑතෝ දෙන් ඔකුඩින් ස්වාහග කොල්ලින් අරගන් හම ජවාබ දෙවි හුරිහ රඇතකුම් විස්ත ಜವಾಬಕ್ಕೆ ತಕುವ ಏ ರಂಗಳು ಜವಾಬಕ್ಕೆ ವಿಸಂಗೆ ತೋ ತಕುವ ತಕುವಹುಗೆ ಫೋಟೋ ತಕ್ಕೆ ಫೋಟೋ ಎಂಗ್ ಅಳ್ಗುಮೆ ಮೀಯತಿ ಹಿಸ್ಸಾ ಕೊಲ್ಲಾ ಫೈಹುನ್ ತೆರಿನ ಮಿರೇಗೆ ಸುವಾಲ್ಗೆ ಗೊತುಗ ಎಂ ಜವಾಬ್ ದೇವಿ ಹುರಿ ಹಾ ಫರಾಯತಕ ವರ ಬುಡ ಶುಕ್ರಿಯಾ ರಂಗಳು ಜವಾಬ್ ತಿ ದೇವಿ ತಕುವಂ ಏ ಮಿಯಾ ಹಿಸಾಬ್ ಇಂತರ ಲವೆ ಗೆನಿಸ್ ತೆಮು ಮಿರೇ ಅಳ್ಗುಮೆ ಕುರಿಯಂ ಮಿ ಗೆಂದಿ ಶಾವಿಯನ್ ಮಿಸಲ್ಸ್ ಲಾಗೆ ಮಿ ಶೋನಿ ಮಾಲಾ ಫಕಿ ವಿಲಾನ ಎಮೆ ಆಯ್ಹುನ್ ತೆರಿನ ವರ ಉಫಾವಿರ್ ವರ ಬಾಜ್ ವಿರ ವಕತ್ ಕೊಳಕಂಗೆ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ.

0: නුවදියක මෙගහර්ට්ස් දිවයි FM අබදුවස් එම්මෙ ගාතුග
1: දෙමෙ අඩුයිගේ මිදී ඉදිවිහි FM Awards 2025ගේ එම්මෙ මොළුලෙන් අදි එම්මෙ මොළු ලවකියුන් තිරියාගේ Award ලිබිගෙන් දිය ලවා අදි ලවකියාෆ මෙවනි ෆුජි ದಿವೆಹಿ ಎಫ್ಎಂ ಎವಾರ್ಡ್ ಕಿ ಮ್ಯೂಸಿಕ್ ದಾಯಿರಾಗ ಉಳೆ ಫರಾತೋಗೆ ಅಗು ವಜನ್ ಕುರುಮ್ಗೆ ಗೊತ್ತು ದಿವೆಹಿ ಎಫ್ಎಂ ಮುಂದೆ ಫೆಶಿ ಎವಾರ್ಡ್ ಮಿಯಾಹರ್ಗೆ ಎವಾರ್ಡ್ ಹಾ

0: මුණියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහර්ස් දිවෙහි FM ටියුන් කොඳම්.
1: රීත් අපතු වෙස් රීතී.

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවහි FMම ටියුන් කොඳම්.
1: රීද අපතු වෙස්ලීී.

දෙන් නොබෑ හාලත් රඟලු හාලතත් තිමන් රස්කලාන්ගේ බදල් කුරවීමේ එයි එවුරෙන් ගිනවේ තනව ස්වජ්ජෝ මද්දාන්දනෙ දෙන් එවුරෙන් බුණුවේ හම කශ්වරුම් තිමම්මෙන්ගේ කාබෆෙන්න තදමඩු කමායි තියාගිකන් ලිබුණෙ දෙන් එවුරෙන්න නේගි තිබ්බා කුල්ලියක තිමන් රස්කලාන්ගේ කෝෆාගේ අසාබුන් එවුරෙන් හිප්පෙවීමේ

0: රත්තවගේ අහුළුවරින් ඊමාවෙ තක්වාවෙරි වී නම හම කශවරුන් උඩුන්නායි බිමුන් තිමන් රස් කලාගේ එවරෙන්ගේ මච්ච බරකාතුගේ මගුතම් හුළුවා දෙවීමහෙ. එහෙනෙක්කමකු එවරෙන් දොගුකුරුවේ දෙන් එවරෙන් හෝදා උළුන අමල් තකට්ටකා තිමන් රස් කලාගේ කෝෆාගේ අජාබුන් එවරෙන් හිප්පෙවීමේ.
1: දිවහිFM දිවහින් නායකු නොමදිය එක මෙගහර්ට්ස්
2: අලිනෝර්